උජිගින් සෙත්තු මේමෙත් අගේ නතරං මෙමතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සිජාලයි.